0: For music, culture and community news, listen to 4EB FM 98.1, a multi-language station for a multicultural Queensland.
1: Next, the Sri Lankan program.
2: FM Taranga 98.1 ඔස්සේ විකාශනය වන 4EB ප්‍රජාගුවන් විදුලි සේවයේ ඉරිදා සිංහල වැඩසටහන මෙතැන් සිට.

FM තරංග 98.1 ඔස්සේ ෆොයිබී ගුවන්විදුලියේ ශ්‍රී ලාංකීය කණ්ඩායම සුපුරුදු සෙනෙහසින් ඔබට තිළන කරන ඉරිදා අරුණැල්ලත් සමගින් ඔබේ නිවසට කොට වදින මම දාර්ශික කොක්කල හේවා අදත් වැඩසටහනට සංපත්දායකත්වයේ සපයනවා කුමාරසිංහ දිසානායක සමගින් රන්දිම සිංහපාලි. අද 2026 මැයි මාසේ 17 වෙනිදාවේ ඉරිදාවේ සුපුරුදු පරිදි අරුණැල්ලෙන් අපි ඔබේ නිවසට ගොඩවදින්නි. වැඩසටහන ආරම්භයේදීම ඉතා විශේෂ මතක් කිරීමක් කරන්නට ඕනේ තමයි මේ මොහොතේ අපේ ෆොයිබී ගුවන්විදුලියේ ශ්‍රී ලාංකීය කණ්ඩායම රැඳී සිටිනවා රිච්ලන්ඩ් හි CJ ග්‍රීන්ෆීල්ඩ් ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේ. එතන මේ මොහොතේ ක්වීන්ස්ලන්ත ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට ආඩම්බරයට පත්වන්නට පුළුවන් සුවිශේෂී ක්‍රියාවක් සිදුවෙනවා. එතමයි වසර 22කට වැඩි කාලයක් මුළුල්ලේ ක්වීන්ස්ලන්ත ක්‍රිකට් ක්‍රීඩාව බහු සංස්කෘතික ප්‍රජාව තුළ ප්‍රවර්ධනය කරන්නට සුවිශේෂී ස්වේච්ඡා කැපකිරීමක් කර ශ්‍රී ලාංකිකයෙකු ඇගයීමට පාත්‍රවන අවස්ථාව. එතමයි ඒ සාඩම්බර ශ්‍රී ලාංකිකයා තමයි අනු පෙරේරා. ඉතින් ඔහු වෙනුවෙන් CJ ග්‍රීන්ෆීල්ඩ් ක්‍රීඩාංගන පරිශ්‍රයේ බොටම් ඕවල් ක්‍රීඩාංගනයේ නවීකරණය වුණු ක්‍රිකට් පෙරපුහුණු දැල් අනු පෙරේරා නෙට්ස් වශයෙන් නම් කෙරෙනවා මේ මොහොතේ ක්වීන්ස්ලන්ත ප්‍රජාවේ, වගේම ක්වීන්ස්ලන්ත රජය, ඒ වගේම ක්වීන්ස් පාර්ලිමේන්තුවේ කතානායක මිල්ටන් ඩික් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන්. ඉතින් මේ සම්බන්ධයෙන් වන සජීව විකාශයක් ෆේස්බුක් ඔස්සේ ඔබ වෙත ගෙනෙන්නටත් අපි සූදානම් වෙනවා. එවගේම තමයි පසුගිය සති කීපය පුරාවටම මම හිතන්නේ පසුගිය සති දෙක මුළුල්ලේම අපි බ්‍රිස්බන් පුරවරය ඇලලී ගිය වෙසක් පිළිබඳව ඔබ වෙත සජීව විකාශයන් ගෙනාවා. විශේෂයෙන්ම ඊයේ දවසේදීත් අපි ගුඩ්නාහි ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ පැවති වෙසක් උත්සවය පිළිබඳ විශේෂ වැඩසටහනක් ඔබ වෙත ගෙනාවා. ඒ වගේම ඊට කලින් සතියේ ෆොරස් ලේකී ශ්‍රී ලංකාරාම බෞද්ධ මහා විහාරස්ථානයේදී පැවැත්වුණු ඒ විශේෂ වෙසක් උත්සවය ගැනත් අපි ඔබට කටයුතු යදන්ට කටයුතු විස්තර ගෙන එන්නට යෙදුණා. ඉතින් මේ මම අද වැඩසටහන ආරම්භයේදීත් මුල් මිනිත්තු කීපය තවත් එවැනිම සුවිශේෂ වෙසක් වැඩසටහනක් ගැන තොරතුරු ඔබ වෙත ගෙන එන්නට තමයි මේ සූදානම් වෙන්නේ. බ්‍රිස්බන් මහමෙවුනා භාවනා අසපුව විසින් සංවිධානය කරන වෙසක් පුන් පොහෝ දින ශීල භාවනා වැඩසටහන 2026 මැයි මාසේ 30 වන සෙනසුරාදාවේ උදැසන 8 සිට සවස 4 දක්වා බ්‍රිස්බන් මහමෙවුනා භාවනා අසපු පරිශ්‍රයේදී පැවැත්වෙන්නට නියමිතයි. ඒ වගේම තමයි මැයි මාසේ 31 වන ඉරිදාවේ සවස 5 සිට ඉතාම සුවිශේෂී වෙසක් කලාපයක්, වෙසක් සැරසිලි, ආශිර්වාද පහන් පූජාව, වෙසක් බැතිගී, ප්‍රණීත බත් දන්සැලකුණුත් සමන්විත වුණු සුවිශේෂී වෙසක් කලාපයක් මහමෙවුනා බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වන්නට නියමිතයි. දිනය කිව්වොත් හරියටම මැයි මාසේ 31 වෙනිදාවේ ඉරිදාවේ සවස 5 සිට. ඉතින් අපි කලින් වතාවල වගේම මේ බ්‍රිස්බේන්හි තිබෙන පූජනීය ස්ථාන ආශ්‍රිතව වෙසක් මංගල්‍යය සම්බුදු තෙමගුල සැමරීම වෙනුවෙන් පැවැත්වෙන තවත් එක් සුවිශේෂී ප්‍රජා කටයුත්තක් තමයි ඒ. ඉතින් එහෙමනම් මං හිතන්නේ අද දවසේ වැඩසටහන් පෙළ ගැස්ම ගැනත් කෙටියෙන් සඳහනක් කරන්නට කාලය. අද දවසේ මුලින්ම මං කිව්ව වගේ අනු පෙරේරා ඒ ගෞරවයට පාත්‍ර වීම සම්බන්ධයෙන් ඔහුව පසුගිය සිකුරාදාවේ අපිත් සමග සුවිශේෂී සාකච්ඡාවකට සම්බන්ධ කරගන්නට අවස්ථාව ලැබුණා කුමාරසිංහ දිසානායකට. ඉතින් ඒ සාකච්ඡාව අපි ගෙනෙන්නට සූදානම් ඔබට. ඒ වගේම අද සුවිශේෂී දිනයක්. ඒ තමයි එක්සත් ජාතීන්ගේ Telecommunication සහ Information Society, හරියටම කිව්වොත් World Telecommunication and Information Society Day එක මැයි මාසේ 17 වෙනිදා. ඉතින් මේ සම්බන්ධව කෙටි විශේෂාංගයකුත් අපි ඔබට ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි නිරෝධ කාර්යවසම් සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ සිට ගෙනෙන පුවත් විකාශයත් රන්දිම සිංහපාලි සූදානම් වෙලා ඉන්නවා මග දිගට ජනකතා ඔබ වෙත ගෙනෙන්නට. එහෙමනම් අපි ගීතයකට යොමු වෙලා නැවතත් කතාබහට එකතු වෙමු.

ඔව් අයිවෝ ඩිනිස් මහතා විසින් ගායනා කරපු ඒ සුවිශේෂී ගීතයෙන් පස්සේ මං කලින් කිව්වා වගේ අද මැයි මාසේ 17 වෙනිදාව එක්සත් ජාතීන්ගේ ලෝක ටෙලිකමියුනිකේෂන් ඇන් ඉන්ෆෝමේෂන් සොසයිටි ඩේ ද වර්ල්ඩ් ටෙලිකමියුනිකේෂන් ඇන් ඉන්ෆෝමේෂන් සොසයිටි ඩේ ඉතින් මං හිතන්නේ අපි ජීවත් වන ලෝකය අන් කවරදාටත් වඩා මේ විශේෂයෙන්ම විදුලි සංදේශ සහ එකිනෙකට තාක්ෂණය නැත්තම් තොරතුරු තාක්ෂණය මගින් බැඳුණු ලෝකයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ අපේ ජීවිත ඩිජිටල්කරණය වෙලා තියෙනවා කිව්වොත් වඩාත් නිවැරදි. හැම අපේ ජීවිතයේ උදෑසන නැගිටපු මොහොතේ ඉඳන් රාත්‍රියේ නිින්දට යන මොහොත දක්වාත් ඒ විතරක් නෙමෙයි ළමේකු නැත්තම් කුඩා බිලිඳෙකු මෙලව එළිය දකපු දවසේ ඉඳලා මරණයට පත්වන දවස දක්වාම මේ ඩිජිටල් කරණය සහ ඩිජිටල් තාක්ෂණය අපේ ජීවිතයේ වෙලාගෙන තියෙනවා. ඉතින් මේක ඇත්තටම හොඳ පැත්තට වෙමින් සිදුවෙන්නේ. ඒ වගේම තමයි නමුත් මේකේ අපි හැමෝදාම කතා කරනා වගේ මේකේ තියෙන ගැටලු නැත්තම් මේකේ තියෙන යම් යම් අවාසිත නැතුව නෙමෙයි. ඉතින් මේ ලෝක විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ සමාජ දිනය විශේෂයෙන්ම පාදක වෙලා තියෙන්නේ පුද්ගලයන් අතර ඇත්තම මේ විදුලි සංදේශ තාක්ෂණය සම්බන්ධයෙන් කොහොමද ඇත්තම මේ අන්තර්ජාලය සහ අනෙකුත් විදුලි සංදේශ තාක්ෂණයන් සමාජයේ විවිධ ස්තරයන් ඒ වගේම ආර්ථිකයන් එකිනෙකට එකතු කරලා ඒවා එකතු කරන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියන එක ගැන හොයලා බලලා විශේෂයෙන් මේ ඩිජිටල් ඩිවයිඩ් කියන එක පුළුවන් තරම් අඩු කරන්න. ඉතින් අපි දන්නවා දැන් සමහර සමාජ ඒ වගේම සමහර ජන කොට්ටාෂ සමහර රටවල් සමහර ආර්ථිකයන් මේ විදුලි සංදේශ තාක්ෂණය සහ තොරතුරු තාක්ෂණය හා බැඳුණු කරුණු වලින් ඉතාමත්ම ඉහළ ස්තරයක ඉන්නේ. ඒ වගේම තමයි ලෝකේ තවත් කොට්ටාෂයක් අඩු පහසුකම් සහිතව නැත්නම් අන්තර්ජාල සම්බන්ධතාවල අඩුවක් එමෙ නැත්නම් මේ සාමාන්‍ය විදුලි සංදේශ සම්බන්ධතාවල අඩුවක් මේ ආකාරයේ මේ තොරතුරු සංනිවේදනයේ අතර විශාල පරතරයක් නැත්තං ගැප් එකක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ තියෙන ගැප් එක අඩු කරන්න නව ප්‍රවණතාවන් නව අවස්ථාවන් කොයි ආකාරයටද ඉෂ්ටසිද්ධ කරන්න පුළුවන් කියන එක තමයි මේ අද විදුලි සංදේශ සහ ඉන්ෆෝමේෂන් සොසයිටි ඩේ එකේ ප්‍රධාන අරමුණ බවට පත් වෙන්නේ. ඉතින් ඇත්තටම මේකේ වැදගත්ම දේ තමයි අපි ඔබ සියලු දෙනාම දන්නවා. දැන් ඔබ මොහොතකට හරි කල්පනා කරලා බැලුවොත් ඔබට කොයිතරම් වෙලාවක් අන්තර්ජාලය නැතුව ඉන්න පුළුවන්ද කියලා. ඉතින් හරිම අපහසු දෙයක් මං හිතන්නේ පැයක්වත් අන්තර්ජාලය නැතුව ඉන්න බැරි තරමටම අපේ ජීවිත මේවත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම මේ අන්තර්ජාලය විතරක් නෙමෙයි සමහර වෙලාවට අඩුතරමේ මේ දුරකථන සම්බන්ධතාවකින් හරි මේ සම්බන්ධය පවත්ව ගන්න අපි හැම විටම උත්සාහ කරනවා. ඉතින් ඇත්තටම මේ අද ලෝකය මේ අන්ඉන්ටරප්ටඩ් කනෙක්ටිවිටි නැත්තම් මේ බාධාවලින් තොර සම්බන්ධතා ගැන ඇත්තටම මේ අපේ හැම ආර්ථිකයන් ඉදිරියට යන්න ඒ වගේම අනිකුත් සේවා සපයන්න මේ හැම දෙයකටම මේ අන්ඉන්ටරප්ටඩ් කනෙක්ටිවිටි කියන එක ඉතාමත්ම වැදගත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි ඇත්තටම මේ විශේෂයෙන්ම මේ දත්ත පද්ධති ඒ වගේම මේ සැටලයිට් අනිකුත් මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් තියෙන දේවල් මේ හැම දෙයක්ම අපේ සමාජයේ ඉදිරියට යන එක්තරා සුවිශේෂී පදනමක් බවට පත් වෙලා තිබෙන්නේ. ඉතින් මේ නිසාවෙන්ම මේ WTISD එකේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝ පුරා සිටින සියලුම රජයන් ඒ වගේම ඉන්ඩස්ට්‍රි එක සහ ප්‍රජාවන්ට ආයාචනාවක් කරනවා මේ කොහොම يعني මේ සම්බන්ධයෙන් මේ ඩිජිටල් ලයිෆ් ලයින්ස් නැත්තම් මේ කනෙක්ටිවිටි ඇති කරන මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඒ වගේම අනිකුත් සර්විසස් මේ සියල්ල නොකඩවා අඛණ්ඩව පවත්වාගෙන යන්නට අවශ්‍ය කරන සහාය සහ අවශ්‍ය කරන පියවරයන් අවශ්‍ය කරන ඒ පහසුකම් සපයන්න කියන එක. ඉතින් ඇත්තනම මේ ඔවුන්ගේ සංවිධානයේ සඳහන් කරන විදියට මේ අර ඒ සම්බන්ධකම් දිගට පවත්වාගෙන යන්න පුළුවන් විදියේ එහෙම නැත්නම් මේ සම්බන්ධකම් බිඳ වැටුණු අවස්ථාවල ඒවයින් ඉතා ඉක්මනින් ගොඩේ එන්න පුළුවන් විදියේ අවස්ථාවන් ජනතාව අතර ප්‍රචලිත කරන්න කියන එක තමයි ඔවුන්ගේ මෙවර විදුලි සංදේශ දිනේ ප්‍රධාන තේමාව. ඉතින් ඒ එක්කම මට හිතුණා නම කලින් කිව්වා වගේ අපිට මේ විදුලි සංදේශ දිනේදී ඇත්තටම ලෝකේ මේ තාක්ෂණය විශේෂයෙන්ම ඩිජිටල් තාක්ෂණයන් පාවිච්චි කරන ජනතාවක් විදියට අපිටත් වගකීමක් තියෙනවා මේ තාක්ෂණයන්
ඉතා වගකීමෙන් පාවිච්චි කරන්න දැන් අපි කෘතිම බුද්ධිය සම්බන්ධයෙන් ඉතා විශාල කතාබහකට ලක් වෙලා තියෙනවා. ඉතින් අර තොරතුරු තාක්ෂණයට වඩ වඩාත් විවර වුණු වඩ වඩාත් එක්ස්පෝස් වුණු ජාතියක් විදියට නැත්නම් පරපුරක් විදියට මට හිතුණා අපිටත් වගකීමක් තියෙනවා මේ සියලු සේවාවන් තව තවත් සමාජ ප්‍රගමනය මානව ප්‍රගමනය වෙනුවෙන් භාවිතා කරනවා විනා මිනිසුන්ට යම්මාකාරයක අවඩක් වෙන තැනට භාවිතා කිරීමෙන් වැලකිලා ඉන්නට පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි ඉතාමත්ම වැදගත් දේ. ඉතින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතනය මේ සියලු ප්‍රජාවන්ට මේ ඩිජිටල් ලයිෆ් ලයින්ස් කියන වචනේ ඔවුන් පාවිච්චි කරනවා. මේක හරි වැදගත්. මොකද අර මම කලින් කිව්වා වගේ දැන් අර අන්තර්ජාලය නැති වුණොත් නැත්තම් මේ පරිගණක පද්ධතියක් බිඳ වැටුණොත් ඇති වෙන ඒ බලපෑම කොතරම්ද කියලා හිතා ගන්නට බැහැ. ඔබට මතක නම් දැන් අවුරුද්දකට එකහමාරකට විතර ඉස්සෙල්ලා වින්ඩෝස් පරිගණක පද්ධතිය ඒ අදාළ යම්කිසි තාක්ෂණික දෝෂයක් නිසාවෙන් බිඳ වැටුණු අවස්ථාවේදී ලෝකේ කොතරම්නම් ප්‍රශ්න ගණනාවකට මුහුණ දුන්නද කියලා. ඉතින් ඔබට තේරෙනවා කොතරම් මේ පද්ධතීන් මේ නෙට්වර්ක්ස් අපිව එකට බැඳ තබා ගන්නවාද කියන එක. ඉතින් එහෙනම් responsible use of technologies කියන ආයාචනය අපි ඔබට කරන්නට කැමති. කෘතිම බුද්ධිය වේවා අනිකුත් තාක්ෂණයන් වේවා මේ තියෙන තාක්ෂණයන් රැකගනිමින් තව තවත් අලුත් අවස්ථාවන් අපේ ඉදිරි පරම්පරාවල් වලට ලැබෙන ආකාරයෙන් තිරසාරව මේ දේවල් පාවිච්චි කරන්නට කියන ආයාචනය අපි අද දවසේ ඔබට කරන්නට කැමති. එහෙනම් අනු පෙරේරා සමග කරන විශේෂ සාකච්ඡාවට යොමු වෙන්න කලින් මං හිතුවා තවත් ගීතයකට යොමු වෙලා ඒ කතාබහට එකතු වෙමු කියලා.

0: ඔව් ඉතින් එහෙමනම් සමග සම්මුඛ සාකච්ඡාව ඔබ වෙත ගෙන එන්නට කුමාර ඔබට අවස්ථාව
1: ලෝකේ කොහේ හරි තැනක පුංචිම පුංචි පාරක් උද්‍යානයක් එහෙම නැත්නම් වෙනත් ස්ථානයක් ශ්‍රී ලාංකිකයෙකුගේ නමින් නම් කරනවා කියලා කිව්වම එහෙම නැත්නම් එහෙම නම් කරලා තියෙනවා දැක්කම අපිට කොච්චර ආඩම්බරයක් ඇති වෙනවද මේ ඉරිදා ඒ කියන්නේ 17 වන ඉරිදා ඒ වගේ දුර්ලභ අවස්ථාවක් ක්වීන්ස්ලන්ත ශ්‍රී ලාංකික අපට උදා වෙනවා ඒ තමයි වසර 22කට වැඩි කාලයක් මුළුල්ලේ ක්වීන්ස්ලන්ත ක්‍රිකට් ක්‍රීඩාව බහු සංස්කෘතික ප්‍රජාව තුළ ප්‍රවර්ධනය කරන්න කැපකිරීම කරපු ශ්‍රී ලාංකිකයෙකු ඇගයීමට පාත්‍ර වන දවස. ඉතින් ඇත්තටම ඒ සාඩම්බර ශ්‍රී ලාංකිකයා තමයි අනූ පෙරේරා. මම මේ ගැන පුංචි සටහනක් මගේ මුහුණු පොතට එක් කළා මීට දවස් කීපයකට කලින්. ඉතින් ඇත්තටම එදාට වෙන්නේ CJ Greenfield ක්‍රීඩාංගන පරිසරයේ බොටම් ඕවල් එකේ නවීකරණය කරපු ක්‍රිකට් පෙරපුහුණු දැල් අනූ පෙරේරා නෙට්ස් කියලා නම් කරන එක. ඉතින් දැන් මාත් එක්ක ඉන්නවා අනූ පෙරේරා. ආයුබෝවන් කියලා පිළිගන්නවා ෆොරි බිග්වන් නිදුලියේ ඉරිදා අරුණැල්ල වැඩසටහනට. ඉතින් මම මේ ලියපු පුංචි සටහන ඔබට පුළුවන් ටිකක් පැහැදිලි කරලා අපේ අසන්නන්ට කියන්න. කොහොමද මේ ගමන ආරම්භ වුණේ? ඒ වගේම තමයි මෙච්චර මේ අවුරුදු 25කට පස්සේ ඔබට ලැබෙන මේ ඇගයීම කොහොමද සිද්ධ වුණේ කියලා.
2: අපි පුංචි කාලේ ඉඳලා මේ තාත්තා එක්කන් ගියානවා ක්‍රිකට් මැච් බලන්න SSC ග්‍රවුන්ඩ් එකේ කැම්බල් පාර්ක් එකේ අපේ ස්කූල් ඉස්සෙල්ලම් කරන්නේ මේ අනිත් ඒවා ඔක්කොම. ඉතින් මගේ අයියා තමයි ක්‍රිකට් වලට දක්ෂ. මොකද එයා SSC එකටම ඉස්සෙල්ලම් කරා. මේ ඊට පස්සේ ඉතින් එයාට අවස්ථාවක් හම්බුණා ඉංග්ලන්ඩ් යන්න ක්‍රිකට් ගහන්න. ඉතින් ඒ කාලේ 80 ගණන් වල ඉතින් ඔය මුදල් තිබිච්ච ක්‍රීඩාවක් නෙමෙයි ඒ කාලේ. ඉතින් එයා හම්බෙච්ච අවස්ථාවෙන් එයා ගියා. ඉතින් ගිහිල්ලා එයා මිඩල්සෙක්ස් ප්‍රාන්තයට ක්‍රීඩා කරා. ඉතින් කැප්ටන් කෙනෙකුත් වුණා. මේ එතනින් තමයි ඉතින් ක්‍රිකට් ආභාෂය තිබුණේ. ඉතින් මගේ පොඩි එක්කෙනා පුතා මේ අවුරුදු 3-4 කාලේ එයාට මට තේරුණා එයාට අර දක්ෂතාවයේ තියෙනවා කියලා මේ බෝලයක් අල්ලන මේවා කරන එක. ඉතින් එයාත් එක්ක 2003 වසරේ වගේ ඉඳලා ඉතින් මං එයාත් එක්ක එයාට උදව් කරන අතරේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වුණා. ඊට පස්සේ ඉතින් මම ලෙවල් 0 ඉඳලා ක්‍රිකට් ඔස්ට්‍රේලියා කෝචින් ඒවා කරන ගමන් බුස්සන් පාර්ක් ක්‍රිකට් එකට ආයි කෙන්මෝ ක්‍රිකට් ක්ලබ් එකටයි සවුත් ඩිස්ට්‍රික් ක්‍රිකට් ක්ලබ් එකටයි ඔය තුනේම සම්බන්ධ වෙලා ක්‍රිකට් ක්‍රීඩාවට යමක් කරන්න පටන් ගත්තා. කෝච් කෙනෙක් වශයෙන්ුත් නිලධාරි එක් වශයෙන්ුත් ඒ ක්‍රීඩා සමාජවල ඉතින් තමයි පටන්
3: ගත්තේ. ඔය කොයි කාලේ වගේද දැන් ඔය පටන් ගන්න?
2: 2003 විතර ඉඳලා තමයි ඉතින් ඒක පටන් ගත්තේ. මම ඉතින් ඉස්කෝලේ කාලේ ක්‍රිකට් සෙල්ලම් කරාට පස්සේ ඉතින් එහෙම ක්‍රිකට් වලට සම්බන්ධ වෙන්නේ නැහැ. බට මෙතන පුතාගෙන් තමයි ඒක ඇත්තටම පටන් ගත්තේ.
3: එතකොට ඒ පුතාව ට්‍රේන් කරන්න ඕන නිසා
2: තමයි ඉගෙන ගත්තා කෝචින්.
3: එතකොට
2: කෝචින් ලෙවල් 0 to 1 to 1.5 ඊට පස්සේ ලෙවල් 2 එකත් මට හම්බුණා. මං හරි වාසනාවන්ත මම ලෙවල් 2 කරනකොට තිලින කණ්ඩම්බි එතකොට කෞශල්‍ය විරත්න ඒ දෙන්නත් මාත් එක්ක මේ ලෙවල් 2 කරා ක්වීන්ස්ලෑන්ඩ් ක්‍රිකට් එකේ කෝචින් කෝස් එකකට අමාරුවට ඇතුළු වෙන්න ඒ වෙලාවේ චමින්ද වාසුත් අපිත් එක්ක එක කරන්න හිටියා. බට චමින්ද වාසුට එන්න බැරුණා. සෝ එයා ආවේ නැහැ. ඊට පස්සේ හැබැයි මට අවස්ථාවක් ලැබුණා චමින්ද වාස් එක්කත් කෝචින් ක්ලිනික් කරන්න. මං ඊට පස්සේ බූස්ටන් පාර්ක් ක්‍රිකට් ක්ලබ් එකත් එක්ක සම්බන්ධ වෙලා අද මම ලෙවල් 2 කරනකොට තිලින කණ්ඩම්බි එතකොට කෞශල්‍ය විරත්න ඒ දෙන්නත් මාත් එක්ක මේ ලෙවල් 2 කරා ක්වීන්ස්ලෑන්ඩ් ක්‍රිකට් එකේ කෝචින් කෝස් එකකට අමාරුවට ඇතුළු වෙන්න ඒ වෙලාවේ චමින්ද වාසුත් අපිත් එක්ක එක කරන්න හිටියා. බට චමින්ද වාසුට එන්න බැරුණා. සෝ එයා

0: එතකොට මට හම්බ වුණා ක්වීන්ස්ලෑන්ඩ් ක්‍රිකට් වල හිටපු ප්‍රධාන කෝච් ටෙරි ඔලිවර් ඊළඟට වික් විලියම්ස් ඒ දෙන්න ක්වීන්ස්ලෑන්ඩ් ක්‍රිකට් වලින් අයින් වුණා 2012 ඒ අයින් වෙච්ච වෙලාවේ මම ඒ දෙන්න වණ්ඩ ගහගෙන වින්ටර් එකටයි සම්මර් එකටයි දෙකටම කෝචින් ඇකඩමීස් කර අපිට ඇත්තටම ළමයි 30-40 හිටියා අපි ඔස්ට්‍රේලියා ක්‍රිකට් ඔස්ට්‍රේලියා බූපර් සෙන්ටර් එකේ ඒ දේවල් කරා ඉතින් මම ඔක්කොම කරේ ඉතින් ස්වේච්ඡාවෙන් වලන්ටරි සර්විස් එකක් විදිහට ඒ ගමනේ මම MSW කියන්නේ මෙට්‍රෝ සවුත් වෙස්ට් සෝන් එකේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් ඔෆ් කෝචින් පාට් එක මට හම්බුණා එතකොට රෙප්‍රසෙන්ටේටිව් ක්‍රිකට් වලට සම්බන්ධ වුණා ඊට පස්සේ සවුත් ඩිස්ත්‍රික් ක්‍රිකට් ක්ලබ් එකේ ඉන්න මිස්ටර් බාබා සෞජා මං ළඟින් ඇසුරු කරා ඊට පස්සේ එයා මට ආරාධනා කරා එයත් එක්ක මේ ලංකාවට ක්‍රිකට් ටුවර් ගෙනියන්න සම්බන්ධ වෙන්න ඉතින් මම අවුරුදු තුනක් එයත් එක්ක සම්බන්ධලා ඒ වැඩත් කරා ඔහොම ඉතින් තමයි ක්‍රිකට් ජීවිතේ ගෙවුනේ
1: එතකොට දැන් 2003 ඉඳලා අපි අනුපිළිවෙලින් කියමු මොනවද සෙල්ලම් කරපු හරි කෝචින් කරපු ක්‍රිකට් ක්ලබ්ස් මොනවද කියලා එතකොට අපේ පුළුවන් මේ කාලසටහන හදාගන්න ලස්සනට
0: වෝස්ටන් පාර්ක් ක්‍රිකට් ක්ලබ් එකේ තමයි වැඩි හරියක් මං කෝච් කෙනෙක් විදිහට නිලධාරි මණ්ඩලයේ කටයුතු කරේ එක අවුරුද්දක් විතරක් කෙන්මෝ ක්‍රිකට් ක්ලබ් එකට මේ සම්බන්ධ වෙලා හිටියා අවුරුද්දක් විතර ඊට පස්සේ මං ආපහු වෝස්ටන් පාර්ක් ක්‍රිකට් ක්ලබ් එකට මම ආවා මොකද ඒක එකක් අපි හිටපු ප්‍රදේශයේ ළඟ නිසා අර කෙන්මෝ වලට යන්න දුර වැඩි නිසා අනිත් එක වෝස්ටන් පාර්ක් ක්‍රිකට් ක්ලබ් එකේ දැක්ක විශේෂත්වයක් තමයි ඒ සීනියර් කණ්ඩායම ඉඳලා අපේ ලාංකිකයෝ ඉන්දියන් ආභාෂිත ක්‍රීඩකයෝ සවුත් ඒෂියන් ක්‍රීඩකයෝ ගොඩක් සෙල්ලම් කරා එතකොට මේ සීනියර් ටීම් එකේ සෑහෙන පිරිසක් හිටියා ජූනියර් ටීම්ස් වලත් සෑහෙන පිරිසක් හිටියා මං දැක්කා මේ හැබැයි මෙච්චර හොඳ ක්‍රීඩකයෝ ඉඳලා සමහර වෙලාවට රෙප්‍රසෙන්ටේටිව් ලෙවල් එකට යන්න ඒගොල්ලන්ට අවස්ථාව ලැබුණේ නැහැ දක්ෂතාවයේ කියලාමත් මට කියන්න බෑ ඒ තිබුණ දේශපාලන තත්ත්වයේ ක්‍රිකට් වල හින්දා මට හිතුණා මම ඒකින්ද තමයි මම දැන් කෝචින් කෝසස් වැඩිපුර කරලා ක්වීන්ස්ලෑන්ඩ් ක්‍රිකට්ට සම්බන්ධ වෙලා ඔය බැරියර් එක පොඩ්ඩක් කඩන්න උත්සාහ කරේ මේ අපේ ළමයින්ට තැනක් දෙන්න ඉතින් මං හිතන්නේ දැන් ඒක වෙලා තියෙනවා අපේ ළමයි ඇත්තටම ක්වීන්ස්ලෑන්ඩ් ක්‍රිකට් කණ්ඩායම වල ඉන්නවා ඊළඟට මම MSW එකේ වැඩ කරපු කාලේ අවුරුදු 3-4ක්ම අපි ඒක සෑහෙන්න අපේ ඒ කියන්නේ දක්ෂතාවයට තැන දෙන්න සෑහෙන්න පරිශ්‍රමයක් ගත්තා.
1: ඔව් ඒක මේ එක පැත්තකින් ඔයා හිතපු නිසා ඒ කියන්නේ එහෙම වෙන්න ඕන කියලා හිතපු නිසා සහ ඒ අවශ්‍යතාවය දැකපු නිසා ඒක ඒ කියන්නේ තමන්ගේ විෂන් එකත් එක්ක මිනිස්සෙක් හදාගන්න ලොකු පියවරක්. ඒ කියන්නේ ඒක මේ ඒ නිසා එතන තියෙන ස්ටේටස් කෝ එකටත් අභියෝග කරලා ඒක එහෙම කරන්න සමත් වුණා. ඉතින් ඒ නිසා තමයි අපි මේ කතා කරන්නේ අද නැත්තම් අපිට එහෙම ක්‍රැක් එකක් තිබුණ නැත්තම් අපිට සමහරට අද කතා කරන්න දෙයක් නැහැ. ඉතින් ඒකම අපි මේ පොඩ්ඩක් කියමු දැන් මම මේ දැන්වීම ලියන කොටත් මම පාවිච්චි කරපු වචන කීපයක් තියෙනවා මේ මල්ටි කල්චරල් ක්‍රිකට් ඇම්බැසඩර් කියන එක. ඒකට ඒ බහුසංස්කෘතික මේ ක්‍රිකට් ක්‍රීඩාවේ නැත්නම් ක්‍රිකට් ක්‍රීඩාවේ බහුසංස්කෘතික තානාපතිවරයෙක් කියන එක. ඒක එකක් මම පාවිච්චි කරපු මේක ලියනකොට අනිත් එක තමයි දැන් මේ ඔස්ට්‍රේලියාවේ එහෙම නැත්නම් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ක්‍රිකට් වලට මේ බහුසංස්කෘතික නියෝජනය කියන එක ගේනකොට දැන් ඕක එක විදිහක මේ ඒ කියන්නේ කරුණු දෙකක් හැබැයි මේක සමගාමීව සම්බන්ධ වෙනවා මේ මෙතන ලස්සනට ඔබතුමාගේ වැඩ ටිකත් එක්ක. ඉතින් අපි ඒ ගැන ටිකක් කතා කරමු. මොකද්ද මේ බහුසංස්කෘතික නියෝජනය මේ ක්වීන්ස්ලෑන්ඩ් ක්‍රිකට් වල කියන එකයි. ඔබ දැන් ඔබ ආරම්භ කරපු තැන ඉඳලා අද වෙනකොට මේ බහුසංස්කෘතික මේ තානාපතිවරයෙක් වෙන්නේ මේ ක්‍රිකට් ක්වීන්ස්ලෑන්ඩ් වල. ක්වීන්ස්ලෑන්ඩ් ක්‍රිකට් වල.
0: ඔව් ඒක ඇත්තටම වුණේ මේ ඉන්දියානු ජාතිකයෙක් ඉන්නවා ડોક્ટર ඇෂ් මිස්රා කියලා. එයාගේ පුතාලා දෙන්නට මම කෝච් කරා මගේ පුතාලත් එක්ක ඒ හිටපු කණ්ඩායමට 2011-12 ඉඳලා. එයා ඒ වෙනකොට ක්වීන්ස්ලෑන්ඩ්

0: පොලිසිය වැඩ කරේ. ඊට පස්සේ ග්‍රිෆිත් යුනිවර්සිටි එකේ PhD කරලා මේ එතනත් ඉගැන්නුවා. එයාත් එක්ක එකතු වෙලා ද අපි අපි මම අර කිව්වා වගේ MSW එකට සම්බන්ධ වුණේ ඒ කාලේ වගේ මේ රෙප්‍රසෙන්ටේටිව් ක්‍රිකට් වලට අපි දැක්කාර අපේ ළමයින්ට පුංචි ලයික් හොඳම දක්ෂය කැරෙන්න අනිත් අයට දෙන අවස්ථා අඩුයි ඒ කාලවකවානුවේ. ඉතින් අපි ඒකට පොඩ්ඩක් මේ සම්ය ප්‍රෝගීව ඒක පොඩ්ඩක් වෙනස් කරන්න උත්සාහ කර අපි ඒ කෝචින් තැන්වලට ගිහිල්ලා අපේ ළමයින්ටත් අවස්ථා දීලා ඒ ළමයි දක්ෂෝ කියලා පෙන්නවා. ඉතින් එතනින් තමයි අපි පටන් ගත්තේ. දැන් මේ මේ ක්‍රීඩාව කියන එක පාවිච්චි කරන්න පුළුවන් මේ සමාජ මේ සංශෝධනයක් කරන්න මේ ලයික් අපි බැලුවොත් අපි මම ඉන්න ප්‍රදේශයේ ඔක්ස්ලි ෆෙඩරල් සීට් එක කියලා කියනවා මේකේ ඉන්නවා ජාති 60 ගානක කට්ටිය. එහෙනම් ලංකාවේ සෑහෙන නියෝජනයක් තියෙනවා හැම ජාතියෙම බර්ග දෙමළ සිංහල මුස්ලිම් හැම ජන වර්ගයක්ම අපේ ලංකාව විතරක් නෙමෙයි ඉන්දියාව බංග්ලාදේශය නේපෝලේ පකිස්තාන් අෆ්ගනිස්තාන් මේ ඔක්කොම ක්‍රිකට් වලට ඇත්තටම පිස්සු වැටලා තියෙන කට්ටියක්
1: ජාතිනෝ.
0: ඔව්. ඉතින් දැන් ඒ කට්ටිය ඔක්කොම එකතු වෙලා අර බූස්නප්පා ක්‍රිකට් ක්ලබ් එකේ තිබිච්ච වටිනාකම තමයි ගොඩක් අය මේ ක්ලබ් එකට ආවා කමියුනිටි ක්ලබ් එකක් විදිහට තිබිච්ච හොඳම ක්ලබ් එකක්. මට මේක කුයින්ස්ලෑන්ඩ් ක්‍රිකට් වල CEO ටෙරි පවා මට කියලා තියෙන දෙයක් බූස්නප්පා ක්‍රිකට් අවුරුදු 125 ක්ලබ් එකක්. ඒක මේ තියෙන හොඳම කමියුනිටි ක්ලබ් එකක් කියලා. ඉතින් ඒකෙන් තමයි පටන් ගත්තේ මේ කුයින්ස්ලෑන්ඩ් ක්‍රිකට් එකත් එක්ක වෙලා මේ ડોක්ටර් ඇෂ් මිස්රා 2020 කුයින්ස්ලෑන්ඩ් ක්‍රිකට් එකට සම්බන්ධ වුණා රසාවටම මල්ටි කල්චරල් ප්‍රෝග්‍රෑම් මැනේජර් විදිහට. එතනින් තමයි අපි ඇත්තටම ලොකු ගමනක් ගියා අයත් එක්ක. තාමත් යනවා. අපි පටන් ගත්තා මල්ටි කල්චරල් ක්‍රිකට් tournaments, competitions. ඊට පස්සේ අපි පටන් ගත්තා Goodwill Cup කියලා එකක්. ඒකේ පළවෙනි මැච් එක ගැහුවේ Houston Park එකට ආයිති ග්‍රවුන්ඩ් එකේ. ඒක එතනත් විශේෂත්වයක් තියෙනවා. ඒ ග්‍රවුන්ඩ් එක පහුගිය අවුරුදු 8කට විතර කලින් හිටපු ප්‍රේමියර් ඇනසේෂියා පැලසේ ග්‍රවුන්ඩ් එක නම් කරා එඩි ගිල්බර්ට් මෙමෝරියල් ෆීල්ඩ් කියලා. එඩි ගිල්බර්ට් කියන නම දන්නේ නැති අයට කියන්න තියෙන්නේ එඩි ගිල්බර්ට් තමයි ඩොන් බ්‍රැඩ්මන්ම බෝල තුනකින් එක බෝලයකටවත් එක ලකුණක් ගන්න බැරුව ගැබාවලදී අවුට් කරපු ඉන්ඩිජිනස් ප්ලේයර්. 1930 ගණන් වල මට මතක විදිහට ඒ එයා බ්‍රැඩ්මන්ගේ පොතේ තියෙනවා එයා මේ පළවෙනි බෝල දෙක තුනම එකක් එයා ඔළුවේ වැදුනද ඔළුවේද ඇඟේද වැදුනා අනිත් එක එයා දැක්කවත් නැහැ. තුන්වෙනි බෝලේ එයාගේ මැද පොල්ල ගලවලා විසුණා. එයා කිව්වලු ගිහිල්ලා ද බෙස්ට් ඩක් ඐ එවර් මේඩ් කියලා. මොකද එයාට ෆේස් කරන්න එච්චර බය වුණා මේ ඉන්ඩිජිනස් ප්ලේයර්ට. නමුත් ඒ ඉන්ඩිජිනස් ප්ලේයර්ට ඒ කාලේ හිටපු කුයින්ස්ලෑන්ඩ් එක කට්ටිය සැලකුවේ නැහැ. එයාට ඊට පස්සේ පොඩ්ඩක් මානසික ප්‍රශ්න ඇති වුණා. ඊට එයා ඔය වුල්සන් පාක් එක තියෙන ග්‍රවුන්ඩ් එකට අල්ලප් තියෙන ඉස්පිරිතාලේ අවුරුදු 30-40 ගානක් නේමාසිකව හිටියා. හැබැයි ඉන්න කාලේ එයා පුටුවක වාඩි වෙලා උතන දොස්තරලා ක්‍රිකට් ගහනවා බලනවා. ඉතින් ඒක හරි ලොකු කතාවක් තියෙනවා එතන. ඉතින් ඒකයි මං කිව්වේ මේ ක්ලබ් එකේ මං බැඳෙන්න හේතුව ගොඩක්ම ඔය වගේ පසුබිමක් තිබුණා. ඒකයි.
1: ඔව්. ඉතින් මේ දැන් අපි ඔතනින් අපේ මේ වඩා වැදගත්ම කතාවට අපි එන්න ඕන. දැන් ඇත්තටම මේ අපි දන්නවා CJ Greenfield ක්‍රීඩාංගන පරිසරයක්. මේක අපි එහෙම කියන්න හේතුව තමයි එතන තියෙන එක ක්‍රීඩාංගනයක් නෙවෙයි. ඉතින් මේකේ මේ පහළ ඕවල් එක එහෙම නැත්නම් බොටම් ඕවල් කියන එක තමයි. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ ග්‍රවුන්ඩ් එකේ පටන් ගන්නම තැනක් නෙවෙයි. ඒක මැද වගේ තියෙන්නේ. නමුත් ඒක පහළ තියෙන මම හිතන්නේ ඉන්සත බොටම් ඕවල් කියලා කියන්නේ. ඉතින් මේ පිළිසකර කටයුතු කරලා ඉවර වුණාට පස්සේ එතන තියෙන මේ පෙරපුහුණු සඳහා තියෙන nets තමයි දැන් මේ ඉරිදා, ඒ කියන්නේ මේ එන ඉරිදා දවසේ නම් කෙරෙන්නේ අනු පෙරේරා ක්‍රිකට් නෙට්ස් කියලා. ඉතින් කොච්චර ආඩම්බරයක්ද ශ්‍රී ලාංකිකව හැටියට අපිට. ඉතින් ඔන්න ඔය කතාව. දැන් කොහොමද දැන් මේ අවුරුදු 22කට පස්සේ කනිෂ්ඨ ක්‍රිකට් වල අවුරුදු 22ක සේවා කාලයකට පස්සේ බහුසංස්කෘතික ක්‍රිකට් කියන එක ඇතුලේ ක්වීන්ස්ලන්තයේ ඇතුලේ අවුරුදු 25කට කාලයකට අධික ස්වේච්ඡා සේවයකට පස්සේ මේ ඇගයීම මෙතෙන්ට එන්න හරි එහෙම නැත්නම් මේක ඔබට දැනෙන්නේ කොහොමද කියන එක මම හිතන කියන එක හරිම වටිනවා මේ වගේ තව වැඩ කරන්න ඉන්න කට්ටිය උනන්දු කරවන්න
0: ඒක හරි ඒක ඒක මට ලැබෙන ගෞරවයක් කියලා මම හිතන්නේ ඒක මං හිතන්නේ මේ মালටි කල්චරල් පසුබිම් වල ඉන්න හැම වලන්ටියර් කෙනෙක් හැම ක්‍රීඩාවකම ඉන්න වලන්ටියර් කෙනෙක්ට ලැබුණ ගෞරවයක් විදිහට මම සැලකන්නේ මොකද මම දැනන් හිටියවත් නෑ මේක වෙනවා කියලා අපේ ගිය නිලධාරි මණ්ඩලයේ හිටිය සභාපති දමිත බෝගහවත්ත එයාගේ නෝනා ජේන් බෝගහවත්ත ඒ දෙන්නගේ යෝජනාවක් මොකද මම ඇත්තටම ඔය ඒ පුහුණු කිරීම කරපු ඒ මුලින්ම හදපු ඒ නෙට්ස් වල මං හිතන්නේ මම අවුරුදු 15ක් විතර වැඩ කරලා තිනවා නොයෙකුත් විදිහේ ඇකඩමි එක් ටෙරි එලි වික් විලියම්ස් වගේ එතකොට දැන් තින්න ප්ලේයර්ස්ලා සෑම් හෙස්ලට් බෙන් කාටින් වගේ අයත් එක්කත් මං කරලා තිනවා දේවල් ළඟකදී ඉඳලා මේ අපිට සම්බදලා ඉන්න අපේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් එක්කත් මම ගොඩක් වැඩ කළා තියෙනවා. ඉතින් ඒක ආපහු රීෆැබිෂ් කරන්න අපිට ග්‍රාන්ට් එකක් හම්බුණා. ඉතින් ඒකටත් මම මැදිහත් වෙලා ඒකේ ලයිට් ඔක්කොම මේ ඩිසයින් එක බලලා ඒව ටෙන්ඩ කරලා ඒක කළා. අපි ඒක බොහොම ලස්සනට හැදුවා. ඉතින් මං ඒක මුකුත් බලාපොරොත්තුෙන් කරපු දෙයක් නෙමෙයි බට් මේ මම දන්නෙත් නැතුව මැනේජ්මන්ට් කමිටි එක ඩිසයිඩ් කරලා තිබ්බ මේක කරන්න ඕනේ කියලා. මං දැනන් හිටියෙත් නැහැ. ඒගොල්ලෝ ඊට පස්සේ ප්‍රදේශයේ ඉන්න මාලිමේන්දු මන්ත්‍රීවරුන් එතකොටම අපේ ඔස්ට්‍රේලියන් ස්පීකර් මිල්ටන් ඩික් මහත්තයාට හම්බෙලා ඒගොල්ලන්ගෙන් ලියුම් අරන් මේක කරලා මේ සිටි කවුන්සිල් එක මේක මේ නම් කරා මේ විදිහට දැන් Google Map එකට ගියත් ඒක පේනවා. මේ නමුත් මේකේ ඔෆිෂල් මේ සෙරමනි එක තමයි මේ ඉරිදා උදේ 9ට පවත්වන්න තියෙන්නේ. මිල්ටන් ඩික් මහත්තයා තමයි එතන ඉන්නේ ප්‍රධානිය විදිහට. අනිත් අමැතිවරුත් සම්බන්ධ වෙනවා. කුල්සන් ක්‍රිකට් කට්ටියත් එනවා. ඉතින් අනිත් එක මට හරීම ගෞරවයක් ඒක ලයික් මේ ඒ කියන්නේ මම කීහි රසිතපු දෙයක් නෙමෙයි. හැබැයි මම ඒ ගෞරවය බාර කරන්නේ හැම ක්‍රීඩාවකම ඉන්න මල්ටිකල්චරල් වරන්ටියස්ලට. ඒක මට ලැබිච්ච දෙයක් කියලා මම හිතන්නේ. මම හිතන්නේ මේ ඔක්කොටම දීපු දෙයක්. විශේෂයෙන් මේ ළමයි පොඩි ළමයිව මේ කම්පියුටර් ඒවා මලින් ගලෝලා ඒකොල්ලන්ව මේ අර ටීම් කණ්ඩායම් ක්‍රීඩාවකට එකතු කරලා පාක්කයක සෙල්ලම් කළ ඒ ළමයි නිරෝගීකරණ එක තමයි මං හිතන්නේ මගේ වැලියූ එක තිබුණේ. ඒක තමයි මං ඇත්තනින් තමයි පටන් ගත්තේ. ඊට පස්සේ තමයි ඉතුරු ඔක්කොම මෑවුනේ. මොකද මේ ළමයි ගේ ඇස්සේ ඉන්න එක හරිම අපි මේ නිරෝගී නැති ජාතියක් හදන දෙයක්. ක්‍රිකට් ක්‍රීඩාවේ අර ගොඩක් වෙලා ඒ ග්‍රවුන්ඩ් එකක ඉන්න එක ඒ ළමයි හොඳ නිරෝගී පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒක ඒක තව එක වැලියූ එකක් මට තිබිච්ච.
1: මම මේ සටහන ෆේස්බුක් එකේ ලියනකොටත් මට මතක් වෙච්ච දෙයක් තමයි නීල් ආම්ස්ට්‍රෝම් හඳට ගිහිල්ලා කියපු කතාව. මම ඒක අමුතුවෙන් කියන්න ඕනේ, අපි හැමෝම දන්නවා ඒක. ඉතින් ඒ වගේ දැන් මම ඒ නිසා තමයි මගේ සටහන අවසන් කරේ. මේක එක පුංචි මිනිහගේ මගේ පුංචි මිනිහ කියලා මම කියනකොට මට මැවිලා මගේ හිතේ මැවෙනවා මේ අනු පෙරේරා කියන අඩි කීයද?
0: මං 5යි 2යි.
1: අඩි 5ක් කුස. මේ පුංචි මිනිස්යාගේ achieve කරපු ඒ කියන්නේ මේ පොඩි ඒ කියන්නේ පොඩි දෙයක් කියලා අපිට හිතෙන්න පුළුවන්. හැබැයි ශ්‍රී ලාංකිකයෝ හැටියට මේ ක්වීන්ස්ලන්තයේ වාසය කරන විදේශගත ශ්‍රී ලාංකිකයෝ හැටියට ඒ වගේම තමයි ශ්‍රී ලංකාවෙන් ඇවිල්ලා පොඩි හරි දෙයක් කරලා ශ්‍රී ලංකාවෙන් නම තියන්න උත්සාහ කරන ශ්‍රී ලංකාවට ආදරය කරන ශ්‍රී ලාංකිකයෝ අතරේ මේක අතිවිශාල පිම්මක්. අපිට කිසි දෙයක් මේ වගේ රටක ඒ කියන්නේ අපි මේ ජීවත් වෙන්න හොඳයි කියලා තෝරගත්ත රටකදී බන්දේසියේ තියලා අපිට හම්බ වෙන්නේ නැහැ එහෙම ඕන එකක් වුණා. ඒක අපි ලොකු කැපකිරීමක් කරලා ලබා ගන්න ඕන දෙයක්. ඉතින් අවුරුදු 25ක් තිස්සේ අපි අර කියන නිස්සරණ අධ්‍යාසයෙන් කියලා ඒකට අපි කියන තව වචනයක් තමයි ස්වේච්ඡා සේවාව නැත්නම් මේ වොලන්ටියර් කියලා කියන්නේ. ඉතින් එහෙම වැඩ කරලා තමයි මේ ගෞරවය ඔහු උපයාගත්තේ. ඉතින් ඒ උපයාගත් ගෞරවය ඔහු තනියෙන් භුක්ති විඳින්නේ නැතුව තව තවත් පුන පුනා කියන්නේ මේක හැමෝගෙම මේ වින් එකක්, මේක හැමෝගෙම ජයග්‍රහණයක් කියන එක. ඉතින් මම හිතන්නේ ඒක තමයි අපිට හැමෝටම තියෙන්න ඕන මානසිකත්වයක්. ඉතින් මේ අනු අයියේ අනු පෙරේරා ඔහු මේ කර කැපකිරීම තුළ ඔහු ලබාගත් ජයග්‍රහණය අපේ ජයග්‍රහණයක් හැටියට සතුටින් සමරන ගමන් මම ඔයගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා මේ ඉරිදා උදේ 9 වෙනකොට එන්න සීජේ ග්‍රීන්ෆීල්ඩ් ක්‍රීඩාංගන පරිසරයේ බොටම් ඕවල් එකට. අපි මේ ගෞරවය ශ්‍රී ලාංකිකයන් හැටියට බෙදාගමු එදා උදේට එතෙන්ට එන අනිත් ආරාධිතයන් වගේම අනිකුත් හැම දෙනා එක්කම. ඉතින් ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි.
0: බොහොම ස්තුතියි.

0: பார்த்த புவத்து பசுவி பெருமை.
1: ශ්‍රී ලංකන් මෙයා හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා හදිසියෙන් මිය ගියද එය එයාබස් ගනුදෙනුට අදාළ විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාමට බාධාවක් නොවන බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාම හේවා මහතා පවසනවා. කපිල චන්ද්‍රසේන මහතාට අමතරව සිද්ධියේ තවත් සැකකරුවන් සිටී නම් විමර්ශන කටයුතු කරගෙන යාමට බාධාවක් මත නොවන බවද ඔහු සඳහන් කළා. චන්ද්‍රසේන මහතාට අමතරව සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින චන්ද්‍රසේන මහතාගේ බිරිඳ සහ රණමැත්තෙකුද සිටින බැවින් ඔවුන් ආස්ට්‍රේලියාවට ගොස් සිටිනෙහි උදාර්පණ නීතිය පාවිච්චි කර ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළ හැකි බවත් තානාපති අංශ හරහා ඒ සඳහා අන්‍යෝන්‍ය නීති සහයෝගිතා ආධාරද ලබා ගැනීමට ප්‍රතිපාදන පවතින බවත් ප්‍රතිභා මහනාම හේවා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. එම ක්‍රියාමාර්ගවලින් ගෙන්වා ගැනීමට නොහැකි වුවත් අවසාන ක්‍රියාමාර්ගය ලෙස සිද්ධියට අදාළව ආස්ට්‍රේලියාවේදී නඩු පැවරීමට හැකියාව පවතින බව ඔහු සඳහන් කළා. මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට හේතුව කුමක්ද යන්න නිශ්චිතව ස්වාගනීම සඳහා ඔහුගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කරයා පවසනවා. මරණයට හේතුව ස්වාගනීම සඳහා තවදුරටත් විමර්ශන සිදු කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා. රුධිරය, මුත්‍රා, පටක, අවයව හා නියපොතු සියල්ල රසාධාර විශ්ලේෂණය සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඒ අනුව සම්පූර්ණ වාර්තාවක් ලද විගස සමස්ත පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා. නියගිය කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර අරවින්ද සිල්වා මහතාට අයත් කොල්ලුපිටිය පේදරිස්පාරයේ දෙමහල් නිවසක කාමරයක තිබී හමුවේ ඉකුත් 8 වෙනිදායි. චන්ද්‍රසේන මහතාගේ මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා කොළඹ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංචපුද්දල විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටුවක් පත් කෙරුණා. කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ කුළුල් සංවාදයක් මතුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්
2: ඉතාමත් ඛේදනානික අවස්ථාවක් මේ වගේ සකසහිත මරණයක් තුළ කොහෙද පටන් ගන්නේ කොහෙන්ද අග අවසන් වන්නේ කියන ප්‍රශ්නය ඇති වෙලා තිබෙනවා. දැන් මේකේ අන්තිමට එළිදරව් වෙලා තිබෙන්නේ මේකේ ඥාති සම්බන්ධකමක් තිබෙන්නේ නැහැ බේල් එකට ලබා ගන්න. ඉතින් එහෙමනම් ඇයි මේ එක පාට රීඅරෙස්ට් එකක් ඉල්ලගත්තේ? අන්තිමට මේ මරණින් අවසන් වෙනවා නම් ඒක ඛේද වාචකයක් ලෙස තමයි කියන්න පුළන්නේ. අපර කනගාටුයි මෙම නියවායි නොවේවයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආණ්ඩුවක් මේ සිස්ටම් චේන්ජ් එකක් ආවම මේ වගේ සිස්ටම් චේන්ජ් නෙමෙයි ජනතාව විශ්වාස කරේ. ඉතින් නැවත යථා තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදීව කතාව නෙමෙයි ක්‍රියාවෙන් ඔප්පු කරන්න කියන එක මේ අවශ්‍ය කාරණේ කියනවා.
3: අපිට මේ ජීවිතය ලැබිලා තින්නේ කෙටි කාලයකට. ඒ කෙටි කාලය තුළ ජීවිතය විඳිමින් සමාජයට ආදර්ශයක් දෙමින් අවසන් ගමන යන එක තමයි හොඳම දේ. දැන් කපිල චන්ද්‍රසේන මහත්තයාට ඔය ඉරණම අත් කරලා දුන්නේ කවුද? ඔය ඉරණම අත් කරලා දුන්නේ ඇත්තටම රාජපක්ෂ වරු. ව්‍යාපාරයක් කරගෙන රස්සාවක් කරගෙන හිටපු මිනිස්සෙක් ශ්‍රී ලංකා ගුවන් සමාගමේ CEO කරලා ඊට පස්සේ එයාබස් ගනුදෙනුවට සම්බන්ධ කරලා එයාබස් ගනුදෙනුවේ ඇතුලේ එමික ලංකාවේදී ඇත්තටම හෙලියුණු හොරකමකුත් නෙමෙයි. ඒක ඇතුලේ අල්ලස් ලෙස ඩොලර් මිලියන 2ක් අරගත්ත කාරණාවනේ මේ තියෙන්නේ.
4: අද වෙනකොට ජීවිත දෙකක් අහිමි වෙලා තියෙනවා. ආණ්ඩුවේ පොලිසියේ ක්‍රියාකලාපය නිසා ඔවුන්ගේ බොරු සාක්ෂි ගන්න ගිහිල්ලා ඔවුන්ගේ බොරු සාක්ෂි දෙන බලපෑම් කරලා ඔවුන්ගේ ජීවිත අහිමි කරගන්න දැන්ට ආණ්ඩුව උන්ව තල්ලු කළා තියෙනවා. මුදල් අමාත්‍යාංශයේ කෝටි 80ක් අන්තර්ජාතන වීම පිළිබඳව පැමිණිලා කරපු කෙනාව අද මොකද වෙලා තියෙන්නේ? ඔහුගේ ජීවිතේ නැති වෙලා තියෙන්නේ. ඒවා සියදිවි හානි කර ගැනීම. අනිත් ඒවා නෑ.
5: මම දන්නේ ජනතාව කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ ආණ්ඩුවේ සම්බන්ධයෙන් කිසිම ආකාරයක සම්බන්ධයක් තියෙනවා කියලා. අපල චන්ද්‍රසේන කියලා කියන්නේ චූදිතේ. චූදිතේන් ආරක්ෂා කිරීම කියලා ඔහු විසින් ඉල්ලීමක් සිදු කරලා තිබුණා නම් සම්බන්ධයෙන් අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්න පුළුවන්. නමුත් ස්වේච්ඡාවෙන් එහෙම ආරක්ෂාව ලබා දීමේ ක්‍රියාවලියක් හෝ නීතිමය තත්ත්වයක් අද වෙනකොට ලංකාවේ නැහැ. සාමාන්‍යයෙන් බැලුවහම ඔව් මේ යාම වාසි වෙන්නේ රාජපක්ෂලාට.
1: මේ අතර එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අල්ලාසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මහමේ පෙනී සිටි ලෙස කැඳවීමක් ලැබී තිබෙනවා. ඒ අනුව 12 වෙනිදා අල්ලාස් කොමිසම මහමේ පෙනී සිටි ලෙස හිටපු ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබුණා. 2019 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් A330 ගුවන් යාන 6ක් සහ A350 වර්ගයේ ගුවන් යාන 8ක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2කට මුදලක් අල්ලාස් ලෙස ලබා ගත්තේ ඇයි? එවක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට සහ ඔහුගේ බිරිඳ වන නියුමාලි විජේනායක මහත්මියට චෝදනා එල්ල වුණා. විමර්ශන අතරතුර අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට පැවසුවේ මෙම ගනුදෙනුවේදී තමන්ට ලද ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදලින් රුපියල් මිලියන 20ක් එවක සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාටද රුපියල් මිලියන 60ක් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දුන් බව කපිල චන්ද්‍රසේන මහතා පැවසූ බවයි. නමුත් ඊට විරෝධී දැක්වූ ජනාධිපති නීතිඥ රොයන්සි අල්සකුලරත්න මහතා අධිකරණයට දියුණු ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් බරයා සේවාදායකයාගෙන් තර්ජනය කර ප්‍රකාශය ලබා ගෙන ඇති බවයි. භාණ්ඩාගාර කොල්ලේ පිළිබඳ පාර්ලිමේන්තු මුදල්කාරක සභාවේ වාර්තාව මගින් ආත්මයක් නොමැති පරිගණක යන්ත්‍ර මත වරද පැටවීමේ අසාර්ථක උත්සාහයක නිරත බැවැයි ෆ්‍රී ලෝයර් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මහබැංකුවටත් භාණ්ඩාගාරයටත් සිය වැරදි වසා ගැනීමට මාසික කාලයක් ලබා දෙමින් පහළ මට්ටමේ නිලධාරීන්ට වරද පැටවීමට උත්සාහ කරතයිද එම නිවේදනයේ සඳහන්. එම වාර්තාව පුරා හුරු කරුණු වාර්තා කිරීම පමණක් දැකිය හැකි අතර මුදල් කමිටුව සිය ව්‍යවස්ථාපිත වගකීම හැල්ලු කර ඇතැයිද එම සංවිධානය වෙනුවෙන් අදහස් දක්වමින් නීතිඥ කීර්ති තෙන්නකෝන් මහතා අදහස් පළ කළා.
6: භාණ්ඩාගාර මංකොලේ පිළිබඳව මුදල් කාරක සභාවේ වාර්තාව හුදු කරුණු වාර්තා කිරීමක් කරුණු සැඟවීම සඳහා ආණ්ඩුවේ බලල් අතක් ලෙස ක්‍රියාත්මක වීමේ තත්ත්වයක් අපි දකින. ඔවුන් මේ සිද්ධිය මාසෙකට ආසන්න කාලයක් දැනගෙන හිටියා. මේ පිළිබඳව වගකීම දරන්නේ කවුද, මෙය වළක්වාගත හැකිව තිබුණාද කියන මූලික කාරණා සොයා ගැනීම තමයි මුදල් කමිටුවෙන් බලාපොරොත්තු. හැබැයි ඒක වෙනුවට සිදු කරලා තියෙන්නේ මේ වගකීම ක්‍රියාවලියේ මුලකරුවා බවට මේ සා විශාල මුදල් කන්දරාව පාලනය කිරීම අනුමැතිය දීමේ තනි වගකීම තනි අධ්‍යක්ෂකවරයෙකු වෙත ලබලා තියෙනවා. ඒක නිසා තමයි මේ මංකොල්ලේ සඳහා වන ඉඩ ප්‍රස්තාව සකස් වෙලා තියෙන්නේ. මේ වාර්තාවෙන් කිසිම තැනක කියන්නේ නැහැ ලේකම්වරයා සිදු කරපු මේ වරද හින්දා තමයි මේ මංකොල්ලේ සිද්ධ වෙලා තියෙන්නේ. එයට ඔහු වගකිව යුතුයි කියන කාරණය අවධාරණය කරන්නේ නැහැ. අද වෙනකොට විපක්ෂයේ සභාපතිත්වයේ දරන කමිටු වලින් පවා මේ කාරණයට යුක්තියක් ඉෂ්ට වෙන බවක් පේන්නේ නැහැ. ඒ හදන්නේ ආණ්ඩුවේ අවශ්‍යතාවය ඇත්ත වගකියුතු හංගලා පහළ ඉන්න පහළම නිලධාරී ටිකකට පරිගණක ටිකකට මේකේ වරද පටලවන්න ක්‍රමවිරෝධීව කටයුතු කරපු පුද්ගලයන් තමයි මේකට වගකියුත්. හැබැයි මුදල් කමිටුව අවම වශයෙන් ඒ නිර්දේශයවත් ලබලා දීලා නැහැ. මේ මූලික විමර්ශනය බොරු, මූලික විමර්ශන මණ්ඩලය බොරු.
1: පුනර්ජනනීය බලශක්තිය සැපයුම් යටිතල පහසුකම් සංවර්ධනය සංචාරක ව්‍යාපාරයේ සහ නිෂ්පාදනයේ ඇතුළු ශ්‍රලකාවේ ප්‍රමුඛ අංශවල ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කරන ලෙස වියට්නාම ව්‍යවසායකයන්ට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලංකා වියට්නාම් නායකයන්ගේ ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමින් ප්‍රකාශ කළා. දෙරට අතර අවබෝධතා දිවසම් හුවමාරු කර ගැනීමෙන් අනතුරුව දෙරට ජනාධිපතිවරුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වුවා. එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
7: අපගේ දීපාරිත සබත්තාවල පරිණතභාවයේ ශක්තිය සහ අනාගත විභවයන් පිළිබිඹ කරමින් දෙරට අතර දැන්ට පවතින රාජතාන්ත්‍රික සබත්තාවේ විස්තීර්ණ හවුල්කාරීත්වයක් දක්වා ඉහළ නැන්වීමට ශ්‍රී ලංකාව වියට්නාමය අද දිනේ එකඟ වූ බව සිහිපත් කරනවා. මේ අපගේ දෙරට අතර ආර්ථික සහභාගිතාවය ශක්තිමත් කිරීම සඳහා කාලෝචිත අවස්ථාවක් ලෙස අප දෙරටම සලකනවා. වර්ෂ 2030 වන විට දීපාර්ශ්වික වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 1 දක්වා වැඩි කිරීම සඳහා ඉලක්කයන් අප සතුව පවතිනවා. වියට්නාම් ගුවන් සේවය සහ වියට්ජෙට් එයා ගුවන් සේවය විසින් කොළඹ සිට වියට්නාමේ හෝචිමින් සහ හැනෝ නගර අතර ගුවන් සේවා ගමන් මෙම වසරේ සිට ආරම්භ කිරීම තීරණය කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව ස්තුතිය පළ කළ අතර ඒ සංචාරක ව්‍යාපාර නන්වාලීම සඳහා පමණක් නොව දෙරටේ ජනතාවතර ශක්තිමත් අන්තර් පුද්ගල සබත්ත ඇති කිරීමටද හේතු වන බව මගේ විශ්වාසය. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර තොරතුරු තාක්ෂණය, කෘතිම බුද්ධිය හා ඩිජිටල් පොදු යටිතල පහසුකම් වැනි ශේත්‍රවල සහභාගිතාවයට ඇති අවස්ථා පිළිබඳව අප සාකච්ඡා කළා. අද වියට්නාම් රජයේ විසින් ශ්‍රී ලංකාවට මෙට්‍රික් ටොන් 100ක යූරියා සහ සුපර් ෆොස්ෆේට් පොහොර පරිත්‍යාගය සිදු කරන ලැබුවා. අප දෙරට අතර ආරක්ෂක සහභාගිතාව පිළිබඳ සාකච්ඡා කළා. කලාපීය සාමය සහ ස්ථාවරත්වය සඳහා දෙරටේ පොදු කැපවීම අප නැවත තහවුරු කළා. ශ්‍රී ලංකාව සහ වියට්නාමය යන දෙකම තමන්ගේ විනාශකාරී ගැටුම් සහ භෞමික බේදී බෙදීමේ උත්සාහයන් ජයගෙන තිබෙනවා. අපේ දෙරටම ආසියාවේ නැගී එන සංවර්ධනයෙන් පවතින රටවල් වන අතර සමාන ඒක පුද්ගල ආදායමක් තිබෙනවා. දෙරටම අභිමානවත් අනාගතයක් උදාකර ගැනීමට කටයුතු කිරීම උදෙසා අපි අත්වල බඳ ගන්න බව සිහිපත් කරනවා. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර මිතුදම චිරාත් කාලයක් දිනේවා.
1: මේ අතර වියට්නාමයේ සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා පුළුල් හවුල්කාරීත්වයක් දක්වා වැඩිදියුණු කරගන්නා බව වියට්නාම සමාජවාදී විදුහල් රටේ ජනාධිපති ටෝ ලාම් මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු අමතමින් ප්‍රකාශ කළා. වියට්නාමයෙන් උගතයුතු පාඩම වන්නේ විෂය මූලික නීති පද්ධති වලට ගරු කළ යුතු බවයි වියට්නාම ජනාධිපතිවරයා කියා සිටියා. එමක පැවති බුධාබේ රාජපක්ෂ රජය කෙරෙහිද ආරම්භ වූ ගාලු මුද්‍ර අරගලයට වසර හතරක් පසුගිය මේ 9 වෙනිදාට සම්පූර්ණ වුණා. එහිදී අරගලයේදී නියෝජ්‍ය හා තුවාල ලැබූ අයවලුන් සිහිපත් කරමින් සහ අරගලයට අදාළව විවිධ සැමරුම් සංවිධානය කර තිබුණා. අරගලයේ ක්‍රියාකාරී සමාජිකයන් පිරිසක් පසුගියදා කොළඹදී උත්සවයක් සංවිධානය කර තිබූ අතර ඊට කෙලින් අරගලයේ ක්‍රියාකාරීකෙකු විදර්ශන කන්නංගර මහතා මෙලෙස අදහස් පළ කළා.
8: නැවත කරලියට එනවා හාමල් රාජපක්ෂල දිලිත්ලා මේ සජිත් ප්‍රේමදාසලා මේ ත්‍රාඩ මේ ලුම්පන් මෝඩ මුග්ද හරි ජනතාව විසින් එළවල දාපු මේ පාලක පන්ති රාජපක්ෂ සහ රනිල් ඒගොල්ලෝ මේ එකම කට්ටිය දෙන්නම එකට ඉන්නේ ඒ නිසා මේ බලවේගවල නැවත විශේෂ වීම නැවැත්වීම තමයි මම හිතනවා මේ අරගලේ ඊළඟ අදියර මේ ඇතිවෙච්ච ජනතාවාදී ආණ්ඩු මාරුව මෙතනින් එහාට යා යුතුයි ලංකාවේ රාජ්‍ය නිලධාරි තන්ත්‍රය සහ ලංකාවේ ආර්ථික ව්‍යාපාරික බලය සහ ලංකාවේ සමාජ සංස්කෘතික ආකල්ප සහ ඒ ධාරා මෙන්න මේක වෙනස් කිරීමේ දිහාට පරාජිත දූෂිත බලවේගයන්ට නැවත හිස ඔසවන්න නොදීම ඒක මේ අපේ අරගලයේ ක්‍රියාකාරී සංස්කෘතියේ තියෙන මූලික දෙයක් උඩින්ම තියෙන දෙයක් එතකොට ඒකට මේ ආණ්ඩුවට විතර ආණ්ඩුවේ නැති අමතිවරු විතරක් ඒක කරන්න බෑ ඒ නිසා අරගලයේ මතවාදයක් යලි ස්ථාපිත කළ යුතුයි ඒ අරගලයේ මතවාදය තමයි මේ දූෂිත බලවේග විවිධ හස්තයන්ගෙන් නැවත කරලියට එනවා හාමල් රාජපක්ෂලා දිලිත්ලා මේ සජිත් ප්‍රේමදාසලා මේ ත්‍රාඩ මේ ලුම්පන් මෝඩ මුග්ද හරි ජනතාව විසින් එළවල දාපු මේ පාලක පන්ති නැවත බලයට ආවෝ
1: සමාජවාදී පක්ෂයේ නීතිඥ නුවන් බෝපගේ මහතා
6: මේ නමය අපි දන්නවා සිද්ධි ගණනාවක් ලංකා පුරා සිද්ධ වුණා ඒ සියලු සිද්ධි සිද්ධ වුණේ අරගලයට පහර දීමට විරුද්ධව දැක්වූ ප්‍රතික්‍රියාවන් විදිහට අරගලයේ පුරාවට කිසිම කෙනෙක් මිනීමැරුවේ නැහැ කිසිම කෙනෙක් අපරාධ කරේ නැහැ ඒකයි එකට ආදරේ අරගලයේ කිව්වේ විශේෂයෙන්ම මේ කිසිම කෙනෙක් ඝාතනයක් කරා කියලා ඇසින්දුරු සාක්ෂියක් හෝ වෙන සාක්ෂියක් නැහැ පර්යේෂණ සාක්ෂි මගින් නැත්තම් වීඩියෝ සාක්ෂි මගින් අදාළ සිද්ධිය සිද්ධ වෙච්ච ස්ථානයේ අවට ගැවසුණා කියන පදනම මත තමයි මේ ගොඩක් අය වැරදිකාරයව කරලා තියෙන්නේ මේ අයට යුක්තිය ඉෂ්ට කරන්න මේ අය අපරාධකරුවා නෙවෙයි
1: මහජන ආණ්ඩුවක් ලෙස පහලට ධනය ගලාගෙන එන පියවර දිගටම ගන්නා බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරි මාර්ග මාත්‍ය ඒදී ලාල්කාන්ත මහතා පවසනවා රටේ ආර්ථික වශයෙන් සංවර්ධනය කරන්නත් ජනතාවගේ ආර්ථික ප්‍රතිලාභ ලබා දෙන්නටත් කටයුතු කරන බව කී ලාල්කාන්ත මහතා රජය ක්‍රියාත්මක කරන්නේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙලකැයි සඳහන් කළා වාරි මහිම අපේ උරුමේ ජාතික වැඩසටහනට සමගාමීව එළහැර අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ වෙනස්ථාන්ත සභාව වෙනුවෙන් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
9: බලය ගිලිහිගේ ප්‍රභූ පන්තිය හොරකම් නිසා වංචා නිසා දූෂණ නිසා නඩු වැටලන නිසා අනිවාර්යෙන් ළඟ ළඟ ඇතුළට පෝලිමේ යන්න වෙන නිසා හොඳටම කලබල වෙලා තියෙන. කලබල වෙන්න ඕන. හැබැයි අපි නෑ කලබල. දේශපාලඥයන් මොනවාද බෙදාගත්තේ මේ අවුරුදු එකමාර ඇතුළේ. තාම වාහනයක් නෑ මන්ත්‍රීවරුන්ට. මේ වාහන දෙන්න ඕන. මන්ත්‍රීවරුකට වාහනයක් ඕන. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු.
1: ඉතින් මේ කරුණු තමයි ගෙවුන සතියේ අදාළව ඔබට වාර්තා කරන්න තිබෙන්නේ. යලි ලබන සතියේ තම ඔබ අපරුත්වෙන් අදට සමුගන්නවා මම නිරෝධකාරී වසම් කොළඹ සිට.
0: සති අන්ත පුත් පසුබිම
10: ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වනවත් එක්කම ඔබේ නිවසෙන් සමුගෙන යන්නටත් කාලය එළඹිලා. ඉතින් මතක් කරන්නට කැමති එළඹෙන බදාදාවේ සුපුරුදු පරිදි අපේ සඳැල්ල වැඩසටහන සමගත් ඒ වගේම එළඹෙන ඉරිදාවේ සුපුරුදු පරිදි අපේ අරුණැල්ල වැඩසටහන සමගත් එකතු වන්නට කියන ආරාධනාවත් එක්කම මේ මොහොතේ ගෞරවයට පාත්‍ර වුණු අපේම ප්‍රජා සමාජික අනුපිරාර මහත්මයාටත් ඉතාම සුවිශේෂී සුභාශිංසන ෆොයිබී ගුවන් විදුලි ශ්‍රී ලාංකීය කණ්ඩායම් වශයෙන් පිරිනමන ගමන්ම එළඹෙන්න වූ සතිය සුවදායි සතියක් වේවායි කියන ප්‍රාර්ථනාවෙන් අපි ඔබේ නිවසෙන් සමුගෙන යනටයි මේ සූදානම. ආයුබෝවන් සුබ සතියක්.
11: Now they're going to play something from centigrade and still DJ from